1950 දී තම සංගීත දිවිය ආරම්භ කරන KM සවාහිර් ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම සහ දෙවන දමිළ චිත්‍රපට දිත්තේම සංගීත අධ්‍යක්ෂකවරයා වීමේ භාග්‍ය උදා කරගත්ත. ද්‍රවිඩ පොප් ගීත, ද්‍රවිඩ සරල ගීත, ඉස්ලාම් භක්ති ගීත සහ සිංහල සරල ගීත තුල තම හැකියාව පෙන්වූ සවාහිර් 1980 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂකට හිමි ජනාධිපති සම්මානයත් 1993 වසරේදී මූෂික් නූරි මුස්ලිම් සංස්කෘතික සම්මානයත් 2004 වසරේදී කලාභූෂණ සම්මානයත් ලබා ගන්නා ලදී. එන් නොනවති 2005 වසරේදී අයිසායි පෙරෝලි ජාත්‍යන්තර සම්මානයද හිමි කර ගැනීමට KM සවාහිර් නම් මේ විශිෂ්ට සංගීතවේදියා සමත්කම් සපුරයි.